0: प्रत्नद्वीप जन्मभूमि
1: जन्मभूमि एकसत श्रीलंका संगमें लोपुरा विसरी සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම

ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන් විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්තුරු සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම